අපිය පෝග පෝගකවපසමට පෞසිදායා වටාහෝවාදුනි දගසංගල කතචලායා අගගනිගර්තවචිය බැර කකර සුමජාය.